0: ජන්ම භූමි එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝ පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගත් රැගෙන ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවන්විදුලි සුවන රසමාංජසාව දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවි හරහා මීට සවන් දිය හැකි. Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්ම භූමි
1: Proudly brought to you by Barfoot and Thompson. Join me, Stephen Dello, every Monday at 4:15 as we chat all things property, investment and leadership. Hear from the experts aimed at landlords, tenants and business leaders and get inspired on your own investment or career journey. Property Matters, Mondays at 4:15 here on Planet FM or download from your favourite podcast site.
2: Property Matters.